උනදරරමයි ගරුදාසේ කුමං කරනං නලිකදං බුලන් කේමියත් නිලසේ තවන් කුදහනම් පුවන් දේ පුවන් පදේ ඕ බුකියත් අකු නදායේ කර්ජෝ පංගම මයෙන් බුකායේ අරි නංග බයම් නන ස්ලඤ්ඤෝ යාවෝ මනුව ඒ කුංචියත් බුලෝඤ ලියක් පපේත් ගමං ඤෝ ගජලියෝ බේතුතෝ ඉකන්සේ සුපියත් නංකප් ngang ngcet ti adorang yet tum